ඒවා අපල වදුරු ග්‍රහදෝෂ නැකද්දෝෂ භූමිදෝසාදීකොට සියලු වදුරු ගැහැට දූරී භූතවී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

කරන්නට යන සියලු කටයුතු සිත

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමි සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන් විදුලියේ

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල

දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහල බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට යුතුය. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු 100,000ක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින

0: මනුස්සලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුණාම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුත්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම පහේ සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවේහිද පරලොවේහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සැවැත්නුවර ජේතවන්නේ මහාවිහාරය වැඩඉන්නා දෙනෙක පොසොල් මාරීතුමානන්ගේ දියණියක් වන සුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සුමනා සූත්‍රයෙහි ගාථා පෙළයි මේ ප්‍රකාශ වුණේ. පින්නතුනි, තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දවසක සැවැත්නුවර ජේතවනාරාමේ පිළිගනු පිණිස වැඩම කළසේක් නම්, ඒ දවසේදී කෝටි සංඛ්‍යාත ජනකාවක් ඒ විහාර පූජා මහෝත්සවයට සහභාගී වුණා. එදා බුදුපාමොක් සංඝරෝණ පිළිගැනීමට පෙරමුණේ ගමන් කළ රාජකුමාර රාජකුමාරිකාවන් අතුරින් 500ක් රාජකුමාරිකාවන් සමඟ මේ සුමනා රාජකුමාරිකාව පෙරගමන් කරපු කෙනෙක්. ඒ වෙනකොට වයස 7යි. එදා සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ ඇසීමෙන් 84,000ක් දෙනා මඟඵල නිවන් සාක්ෂාත් කළා. මේ සුමනා රාජකුමාරිකාවද සෝවාන් මඟඵල නිවන් ආબોධ කළා. මේ සුමනා රාජකුමාරිකාව නිතර නිතර බුදුබණ අසමින් ධර්මයේ පාඩම් කරමින් ධර්මයේ සජ්ජායනා කරමින් ආගමානුකූලව තරුණ වයේට පත්වෙන කාලයේදී ඒ ගෙදර තවත් දරු දෙන්නෙක් එකවර උපන්නා. එක දවසේ රාජකුමාරයා සහ දාසී පුත්‍රේ මේ දෙන්න ශ්‍රමණ දිව්‍ය පුත්‍රෝ දෙන්නේ. ඒ කියන්නේ කාශ්‍යප බුදුසසුනේ අවුරුදු 20,000ක් මහානදම් පුරා දෙව්ලොව බුද්ධාන්තරයක්ම දෙව්සැප විඳලා ආපු දෙන්නේ. මේ දෙන්නට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මේ දෙන්න එකදා උපන් බැවින් දෙන්නම නාවල පොවල එකම කාමරයක සැතැප්පෙව්වි. රාජකුමාරයා බොහෝම ලස්සන ශ්‍රී යහනක සැතැප්පෙව්වි. දාසී පුත්‍රයා ඒ කාමරයේ පැදුරු මාල්ලක සැතැප්පෙව්වි. මේ දෙන්න මහා පුණ්‍යවන්තයෝ දෙන්නේ. දෙන්නට කතා කළ හැකි වුණා. රාජකුමාරයා තමන් සැතපී ඉන්න ශ්‍රී යහන දැකලා, මං රාජකුමාරියෙක් නේද, රජගෙදර නේද මේ උපන්නේ කියලා තේරුම් අරගෙන කාශ්‍යප බුදුසසුනේදී එකට මහණදම් පුරාපු තමන්ගේ හිත මිත්‍රයා කොතනද කියලා බැලුවාම ඒ කාමරයේම පැදුරු මාල්ලක නිදාගෙන ඉන්නවා දැක්කා. දැකලා ඉතින් ආවාදයක් කරන්න කතා කළා. මිත්‍රයේ, ඔබට මං ඉදා කිව්වා නේද සීලේ පමණක් රැක්කා මදි දානි දිය යුතුයි කියලා. ඒ මගේ ආවාදය නොපිළගෙන ඔබ අද මට වඩා පහත් තැනක ඉන්නවා නේද කිව්වා. එතකොට මේ දාසි පුත්‍රයාද නැනවත් කෙනෙක් නිසා කතා කළා, රාජකුමාරයේ මාන්‍ය ඇති කරගන්නට එපා. මගේ ශාරීරියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක්. තමුන්නාසගේ ශාරීරියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක්. ධාතු ස්වභාවයෙන් මේ වෙනසක් නැහැ. එනිසා මාන්‍යයක් ඇති කරගන්න එපා කිව්වා. ඇත්තම මේ කතාව ඇහුනේ සුමනා රාජකුමාරිකාට පමණයි. සුමනා රාජකුමාරිකාව නැනවත් කෙනෙක් නිසා, බුද්ධ ධර්මයේ ගොඩාක් දුරට දන්න නිසා මේ දෙන්නගේ මේ ස්වල්ප කතාවෙම තේරුම් ගත්තා. මේ දෙන්න මත් පෙර ජාතියක බුදුසසුනේ මහණදම් පුරාපු දෙන්නේ. දෙව්ලොව ඉඳලයි මේ ඇවිත් තියෙන්නේ. මේක ගැන සරුවඥන් වහන්සේගෙන් මම දැනගන්නට ඕනි කියලා තමන්ගේ මිතුරියන් 500ක් සමග යවනවන් 500කින් ගියා ජේතවනාරාමයට. සැබවින්ම යදුණක් තරම් කෙටි දුරයි තියෙන්නේ ඒ කාලේ හැටියට. අදනම් ඒ සැවැත්නුවර කියන හරියේ ජේතවනාරාමයට සතුපුමක දුරයි තියෙන්නේ. මේ සතුපුමක දුර ගෙවාගෙන මේ පිරිස ඇවිත් ජේතවනාරාම දොරකොටුව ළඟ යානාවන් බැසලා කිසිම බියක් නැතුව බොහොම ගෞරවයෙන් භක්තිමත් දරු පිරිසක් හැටියට භාග්‍යතුන් වහන්සේ වෙත සමීප වුණා. වැඳ නමස්කාරයෙන් එකත් පසක වාඩි වෙලා බොහොම ගෞරවයෙන් වැඳගෙන ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මට යමක් දැනගන්නට අවශ්‍ය වී තියෙනවා. යම්කිසි බුදුසසුනකදී ස්වාමීන් වහන්සේ දෙනම උතුම් ලෙස මහානදම් පුරනවා. දෙනමම සීලයෙන් සමානයි. එවාගේම ශ්‍රද්ධාවෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. එයින් එක නම
තමන් පිළිසුඟාගෙන අනිකුත් සංඝයාට දන් දෙනවා. සාරාණීය වත පුරනවා. අනිත් නම භක්තග්ග වත පුරනවා. තමන් පිළිසුඟාගෙන තමන්ට යසන පමණක් පිළිගෙන වළඳලා මහානදම් පුරනවා. ස්වාමීනි, මේ දෙදෙනා වහන්සේ ඒ සසුනේදී රහත් නොවී අධිගම නොලැබා දෙව්ලොව උපන්නොත් මේ දෙදෙනාගේ වෙනසක් තියෙනවද ස්වාමීනි? සරුවඥන් වහන්සේ වදාළ අසුමනාවේ වෙනසක් තියෙනවා. මහනදම් පුරමින් සාරාණී වත සීරිතෙන් දන් දුන්න භික්ෂූන් වහන්සේ දේවත්වයට ගිය තැනදී අනිකුත් දෙවියන්ට වඩා දිව්‍යමයේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා. දන් නොදුන්නා වූ භික්ෂූන් වහන්සේ දෙව්ලොව උපන්නාම දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අල්පේ ශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, ඒක පැහැදිලි. ස්වාමීනි, ඒ දෙදෙනා යම් දාසක මනුලව උපන්නොත් දෙන්නගේ වෙනසක් තියෙනවාද? සුමනාවෙන් වෙනසක් තියෙනවා. පෙර ජාතියක සාධානී වත සීරිතෙන් දන් දුන්න භික්ෂූන් වහන්සේ දෙව්ලොවින් නැවත මනුලවට ආවම මනුෂ්‍යමය ආයුෂ වර්ණ සැප බල ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා. දන් නොදුන්නා වූ තැනැත්තා ඒ සියල්ලෙන් අල්පේ ශාක්‍ය වෙනවා. සාදු සාදු ස්වාමීනි, ඒ දෙදෙනා යම් හේකින් පැවිදි වී බුදු සසුනේ මහානදම් පිරුවොත් වෙනසක් තියෙනවද? තේනවා සුමනාවෙනි. පෙර ජාතියේ දම් පින්කම් කළ භික්ෂූන් වහන්සේ නැවත මේ බුදු සසුනේ පැවිදි වුණාම බහුල වශයෙන් ආරාධන ඇතුව ප්‍රේත ලෙසම සිව්පසේ ලබන්නෙක් වෙනවා. දන් නොදුන්නා වූ පෙර ජාතියේ දන් නොදුන්නා වූ භික්ෂූන් වහන්සේ මේ බුදු සසුනේ පැවිදි වුණාම බොහොම දුකසේ සිව්පසේ ලබා ගත යුතු වේදවා. ආරාධනා බොහෝම අඩුයි. උන්වහන්සේ සිය උත්සාහයෙන් තමයි සිව්පසේ සොයාගෙන ජීවත් වෙන්නේ. සාදු සාදු ස්වාමීනි, ඒ දෙදෙනා වහන්සේ උතුම් ලෙස මහානදම් පුරා යම් දවසක අරිහත්ත්වයට පත් වෙනවා. අරිහත්ත්වයට පත් වුණොත් වෙනසක් තියෙනවද ස්වාමීනි? සුමනාවෙනි, අරිහත්ත්වයේ වෙනසක් නැහැ. යදිදං විමුක්තිය විමුක්තං, ඒ කියන්නේ නිවනින් නිවීමට පත් වුණා. නිවන් සෝයේ වෙනසක් නැහැ. නිවන් සෝයේ දුකසේ නිවන් ආબોධ කළා, සැපසේ නිවන් ආબોධ කළත් නිවනේ සැපයේ කහ සමානයි, ශාන්ති ලක්ෂණයයි. සමහර කෙනෙක් දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් දුක්ඛාපටිපදා චිත්තාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් සුඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. සමහර කෙනෙක් සුඛාපටිපදා චිත්තාබිඤ්ඤා වශයෙන් නිවන් දකිනවා. ඔය හතර දෙනාම ලබන නිවන එක හා සමානයි. එින් දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා කිව්වේ සිල් රකින්නේ බොහෝම දුකසෙයි. සමතවාදන්නේ බොහෝම දුකසේ, විපස්සනා වඩන්නේ බොහෝම දුකසේ. නොයෙක් ලෙඩ රෝගද, නොයෙක් අඩුපාඩුකම්ද, නොයෙක් උපක්ලේශයන්ගේ බාධාවන්ද නිසා බොහොම දුකසේ පිළිවෙත් පුරනවා. එවැගේම එයින් ලැබෙන ප්‍රතිඵලයක් බොහෝම ප්‍රමාද වෙනවා. එසේ නමුත් නිවන් දකිනවා. ඒ අත්තන්දි කියන දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකින්නෝ. තා සමහර කෙනෙක් ඉන්නවා සසරදී දම් පින්කම් කළ අඩු නිසා බොහෝම දුකසේ මහානදම් පුරනවා. බොහොම දුකසේ සිව්පසේ ලබන්නේ. නොයෙක් ලෙඩ රෝග බාධකත් තියෙනවා. උපක්ලේශයන්ගේ පීඩාවන්ද බොහොමයි. නමුත් තමන් ලබන ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. මාර්ගඵල ඉක්මනින් ලබනවා. එයත් අන්නේ කියන දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියලාවන්නොත් ඉන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා සසරදී බොහෝම දම් පින්කම් කරලා තියෙනවා. සමත භාවනාවක් වඩලා තියෙනවා. ඒක නිසා ඒ ඇත්තෝ බොහෝම සැපසේ මහානදම් පුරනවා. හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙන්නේ සුලභ වශයෙන් ප්‍රණීතව සිව්පසේ ලබනවා. ඒ වගේම නීවරණ යටපත් කරමින් සමාධි භාවනාව හොඳින් වඩනවා. නමුත් පෙර ජාතුල විපස්සනා වඩලා නැති නිසා මාර්ගඵල නිර්වාණය ලබන්න බොහෝම කල් ගත වෙනවා. ඒ අත්න්නේ කියනවා සුඛා ප්‍රතිපදා දන්දාබිඤ්ඤා වශයෙන් නිවන් දකින්න. තව සමහර කෙනෙක් ඉන්නවා සතරනේ බොහෝම දම් පින්කම් කරලා තියෙනවා. සමත භාවනාවක් ඉහෙලටම දියුණු කරලා තියෙනවා. විපස්සනා භාවනාවක් ප්‍රගුණ කරගෙන තිබුණා සසරදී. ඒ නැත්තෝ නිවන් දකින ආත්භාවයේදී බොහෝම සැපසේ කිසි අඩුපාඩුවක් නැතුව ප්‍රණීතව සැප විහරණයෙන් සිව්පස්සේ ලබනවා. එවාගේ හැමදෙනාගේ සිත් දිනාගෙන සැපෙන් ජීවත් වෙනවා. ඒකම නීවරණාදී උපක්ලේශයන් සුවසේ යටපත් කරමින් ධ්‍යාන අභිඥා ලබනවා. විපස්සනා භාවනාට යොමු වී තැනදී බොහෝම පැහැදිලිව ඉක්මනින් විපස්සනා වඩලා ඊටාම සුවසේ
ඉක්මනින්ම මාර්ගඵල නිවනට පත් වෙනවා. ඒකට කියනවා සුඛා ප්‍රතිපදා කික්ඛා විඤ්ඤා එවන්නොත් ඉන්නවා. ඉතින් මේ විදිහට නිවන් දකින අය නිවන ලබා ගත්තාම නිවනේ වෙනසක් නෑ කියන එක පහදා දුන්නා. එතකොට මේ සුමනා කුමාරිකාව ප්‍රීති වාක්‍යයක් කිව්වා. දේන භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි සාතු ස්වාමීනි භාගතුන් වහන්සේ දේවත්වයේදී දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පින පිහිටරෙනවා. මනුෂ්‍ය ලෝකේ උපන්න මිනිසයන්ට මනුෂ්‍ය සම්පත් පිණිස පින පිහිටරෙනවා. සසුන්ගත පැවිදි වූ පැවිදි උතුමන්ට උතුම් ලෙස මහණදම් පුරන්න පිනම පිහිටරෙනවා. අලමේව දානානි ධාතුන් එනිසා ස්වාමීනි සෑම දෙනා විසින්ම දම් දීම කළ යුතුයි. අලම් පුඤ්ඤානි කාතුන් දානාදී කුසල් බොහෝසෙන් රැස් කටිය යුතුයි නේද කියන එක තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් කියා හිටියා. එවේලාමේ සරුවඥන් වහන්සේද එය අනුමත කරමින් ඒව මේතන් සුමනේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් එසේ ය සුමනාවෙනි දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. මනුෂ්‍යයන්ටත් මනුෂ්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා. පැවිද්දන්ට සුවසේ පැවිද්දන් පුරන්ට පිනම උපකාර වෙනවා. සමදිනා විසින්ම දම් පින්කම් කටයුතු කියා අනුශාසනා කරමින් මේ ගාථා පෙළ දේශනා කළා. යතා

යති. මේ ගාථාවෙන් උපමාවක් දැක්වුවා. අසනස්වක් බොහෝ දවසේ වලාකුළු නැති ගගන තලයෙහි පූර්ණ චන්ද්‍රයා උදා වී සියලුම තාරකාලන්ගේ ආලෝකය යටපත් කරමින් චන්ද්‍ර ආලෝකයෙන් මුළු ගගන තලය බබළුණා. මේක උපමාවක් කාටත් පැහැදිලි දෙයක්. තතේම සීල සම්පන්නෝ සද්දෝ පුරිස පුංගලෝ කම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති. ඒ වගේම සීල සම්පන්න වූ බෞද්ධයා නැත්තම් ත්‍යාගවන්තයා තමන්ගේ නොමසුරු පරිත්‍යාග ගුණය නිසා මසුරුමලින් ගැවසේගත් මේ ජනතාව අතරට ඒ සියලුම දෙනා තමන්ගේ ත්‍යාග ගුණය යටපත් කොට තමන් බැබලීමට පත් වෙනවා. ඒ කියන්නේ පුන්සඳ මණ්ඩලක් වාගේ බැබලෙනවා. තමන්ගේ පරිත්‍යාග ගුණය නිසා ගිය ගිය තැන උපනුපන්තන අනිත් අයට වඩා සම්පත් ලැබෙමින් හැම දෙනාගේම ගරුත්වයට පාත්‍රවන්නේ වෙනවා. මේක ඒ උපමා සංසන්දනයයි. තවත් ගාථාවකින් තවත් උපමාවක් දැක්වෙනවා. යථාපි මේඝෝ තනයං විජ්ජුමාලී සතප්පුකු තලං නින්නංච පූරේති අභිවට්ටං වසුන්දරං. ඒ කියන්නේ ගගන තලයේ කළු වලාකුළු පිළිලා අකුණු කුපරමින් භයානක මේඝ ගර්ජනා කරමින් ධානානි ප්‍රාත වැස්සක් වහිනවා. මේ වහින වෙලාවේ පොළොව තලයේ තියෙන ඇල දොල ඩිං පොකුණු ලව් අමුණු මේ ඔක්කෝම යටපත් කරගෙන පිරිලා ඉතිරිලා වතුර ගලාගෙන යනවා. මේක උපමාවක්. ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්නාති පංචට්ඨානේ පඬිතු. මේවාගේ සම්මා සම්බුද්ධ ශ්‍රාවක වූ එවාගේම සීල සම්පන්න වූ දර්ශන සම්පන්න වූ ඒ කියන්නේ කුසලා කුසල කර්මයන්ගේ විපාක මැනවින් දන්න සමථ භාවනා විපස්සනා භාවනා වශයෙන් නුවණින් දැනගන්න නොමසුරු පරිත්‍යාගශීලී බෞද්ධයා තමන්ගේ නොමසුරුකම නිසා පරිත්‍යාගශීලී ගුණය නිසා මසුරු මලින් ජවසිය ගන්න ජනතාව අභිභවාගෙන කරුණු පහකින් බැබලීමට පත් වෙනවා. ආයුනා යසසාචේ වන්නේ නැච සුඛේ නැච සමේ භෝග පරිභූල්ලෝ පෙච්ච සංගේච මොදති. ඒ නොමසුරු ඥානවන්ත බෞද්ධයා පරිත්‍යාගශීලී ගුණය නිසා අනිකුත් ජනතාව අතරේ ආයුෂයෙන් බැබලෙන්නෙක් වෙනවා. ආයුෂයෙන් අභිවෘද්ධියට පත් වූ මහේසාක කෙනෙක් වෙන අනිත්‍යයට වඩා දීර්ඝාස විඳිනවා. එවැගේම යසසෙන් යස පරිවාර සම්පත්තියෙන් අනිත්‍යයට වඩා විශේෂත්වයක්පත් වෙනවා. එවැගේම ශරීර වර්ණයෙන් හා ගුණ වර්ණයෙන්ද උසස් බවටපත් වෙනවා. එවැගේම භෝග සම්පත්තියෙන්ද උසස් බවටපත් වෙනවා. කායික මානසික සැපයෙන්ද අනිත්‍යයට වඩා උසස්සයටපත් වෙනවා. සමේ භෝග පරිභූලෝ පෙච්ච සංගේච මොදති. ඒ විදිහට කරුණු පාතින් උසස් බවට අභිවෘද්ධියට පත් වෙලා භවයෙන් භවයට සුගති සම්පත් විඳලා එයින්ද නොනවති පරම සුගතිය වෙන ශාන්ත නිර්වාණ ධාතුවද සාක්ෂාත් කරන්නේ වෙනවා. මේකයි මේ ගාථා පෙළේ සාමාන්‍ය අදහස. මේ දේශනේ කරන්න විශේෂ හේතුව වූය අරු දරු දෙන්නනේ. මේ දරු දෙන්නා බුද්ධාන්තරයක් දෙව්ලොව දෙව්සැප වින්ද දෙව්ලොවදෙත් මේ දෙන්නගේ අඩු වැඩිකන් තිබුණා. දන් දුන්න භික්ෂූන් වහන්සේ දෙව්ලොවදී අනෙත් දෙවියන්ට වඩා මහේශාක්‍යයි. දන් නොදුන්න භික්ෂූන් වහන්සේ සීලේ නිසා දෙව්සැප වින්ද අල්පේශාක්‍යයි. මේ දෙන්නා කාශ්‍යප බුදුසසුනේදී අවුරුදු 20000ක් මහණදම් පිරුවා. එයින් එදා රාජපුත්‍රයා ඒ 20000ක් අවුරුදු මුළුල්ලෙහිම සාරාණී වත පිරුවා. අනිත් භික්ෂූන් වහන්සේට කීපු වාරයක් කිව්ව ඔබත් මෙහෙ කරන්න කියලා. නමුත් උන්වහන්සේ කිව්වා මම මහණෝනේ දන් දෙන්න නෙමෙයි සිල්වාකින්ද කියලා. තමන් සීලයේ පමණක් රැකගෙන හිටියා. නමුත් මේ දෙන්නම ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානයි. ඉතින් මේ දන් දුන්න භික්ෂූන් වහන්සේ පිරු සාරාණී වත කියන්නේ මේකයි. භික්ෂූන් වහන්සේ උදේ පාන්දරම වත් පිළිවෙත් නිමව කර්මස්ථාන සීලසින් පිරිසුඟා වඩිනවා. පිරිසුඟාගෙන ලද දානයේ සංඝයා දන් වළඳන ශාලාවටගෙන මේ මගේ හිතවතා අහිතවතා කියලා බලන්නේ නැතුව කාටත් සාධාරණව තමන්ගේ පාත්‍රයෙන් දානි බෙදෙනවා. දානි ඉවරුණාම අයත් පිරිසුදා යනවා. අය මාර්ගෙන දානි බෙදෙනවා. මේ මුදේ වරුවේම කරන්නේ පින්දපාත කරගෙන මේ සංඝයාට දන් බෙදෙනවා. සමහර දවස්වල තමන්ට දන් වළඳන්න කාලෙත් මදි වෙනවා. ඒ නමුත් එසේ කරනවා. ওই දිහට අවුරුදු 12ක් තිස්සේ මේ වත කඩන් නැතුව කරතොත් ඒක සිද්ධි භාවයක් ඇති වෙනවා. ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ?
ඒ සාරාණ්‍ය වතුපුරණ ස්වාමීන් වහන්සේ තමන්ගේ පිණ්ඩපාත දානේ පාත්‍රයේ ගෙනල්ලා දානශාලාවේ තියලා සූර වේලා ගන්න හරි දානේ පිහදා ගන්න හරි සංපාතයෙන්ද හරි ශාලාවෙන් පිටතට වඩිනවා. අනිකුත් භික්ෂුන් වහන්සේලා දන්නවා මේ අසව සාරාණ්‍ය වතුපුරණ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ නේද කියලා සිය කැමැත්තෙන් බෙදා ගන්නවා. අර ස්වාමීන් වහන්සේ ශාලාවට පැමිණියාම පාත්‍රයේ බිඳක් වන්නේ බෙදාගෙන උන්වහන්සේ හදතුලින් සතුටු වුණොත් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා මා කෙරේ තිබූ විශ්වාසය මට ලාභයක් මා පැමිණීමටත් පෙර මා කෙරේ විශ්වාසය මගේ දානේ පිළිඅරගෙන තියෙනවා කියලා හද හතතුලින්ම සතුට ඇති වුණා නම් අන්න වත සම්පූර්ණයි. යම් හේකින් හිතේ අමනාපයක් ඇති වුණොත් ඇයි මං එන්නේ ඉස්සර මේක බෙදාගත්තේ මග අතින් මේක බෙදන්නේ කියලා හිතාගෙන හරි වචනින් හරි කියලා හිත අපිරිසුදු වුණත් මොකද වෙන්නේ තව අවුරුදු 12ක් පුරන්න ඕනේ නොකොඩවා. නමුත් අවුරුදු 12කින් මේ වත සම්පූර්ණ වූ භික්ෂුන් වහන්සේ නමක් නම් එදා පටන් උන්වහන්සේට ආනිසංස හතරක් ඒ ජීවිතයේම ලැබෙනවා. ඒ මොනවාද ආනිසංස හතර? කවමදාකවත් දානේ වරදින්නේ ලැබෙන දානයේ දහස් ගණන් භික්ෂුන්ට බෙදා දෙන්න පුළුවන් ගන්න හැඳ පිරෙනවා. මේ ඒක ආනිසංසයක්. දෙවෙනි කාණේ තමයි සංඝයාට සංඝික පූජාවක් කරන තැන උතුම්ම වස්තු උන්වහන්සේට ලැබෙනවා. අනික් කාණේ තමයි දුර්භික්ෂ අවස්ථාවලදී. දුර්භික්ෂ අවස්ථාවලදී මිනිසයන් නෙමෙයි දෙවියන් පවා දන් දෙනවා. ඒකට මේ කාරණා හතරයි. කවදාකවත් දාන වර්ජින් නැ කියන එකයි. පාත්‍රයට ගන්න ලද දාන වස්තුවෙන් දහස් ගණන් සංඝයාට බෙදා දෙන්න පුළුවන්. ඒ වගේම සංඝික පූජාවේදී අග්‍රගන්නේ වස්තුව උන්වහන්සේට ලැබෙනවා. දුර්භික්ෂ අවස්ථාවේ දෙවියන් පවා දානේ පිරිනමනවා. මේ තමයි ආනිසංස හතර මේ ජීවිතයේම ලැබෙනවා. සතර කොහොම ලැබෙදනේ? අපේ බුදුසසුනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් මේගෙන නිදසුන් කරලා තියෙනවා. කීන ගාමකෙන ගම්මානෙක හිටියා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේ සාධාරණී වත හොඳින් පුරලා තිබුණා. 69 භික්ෂුන් වහන්සේලා චාරිකාවක වඩින්නේ මේ ස්ථානෙට මේ සෙනසුන තියෙන ගම්මානෙට පින්දපාති වැඩියා. දේවල් 1000ක් තරම් තියෙන එක ගෙදරකින්වත් දන්වැන්දක් උන්වහන්සේට ලැබුණේ නැහැ. පස්සේ මේ සෙනසුනට පිවිසුණා. අර සාරාණ්‍යවත පිරිවූ ස්වාමීන් වහන්සේ මේ ආගන්තුක සංඝ පිරිස පිළි අරගෙන වඩා හිඳුවලා වැඳලා හැම ස්වාමීන් පින්දපාති ලැබුණාද? තා වෙලාව තියෙනවානි කිව්වා. ස්වාමීන්වම වැඩින්ද මම පින්දපාති අරගෙන එන්නම් කියලා පාත්‍ර චීවර දරව පින්දපාති පිටත් වුණා. එකම ගෙදරකට වැඩියේ ප්‍රණීත පින්දපාත දානේ පාත්‍රයේ පිරිලම ලැබුණා. ඒ පාත්‍රයේ ගෙනල්ලා අර 69ක් සංඝයාත බෙද බෙදා පිළිගැන්නුවා. ගන්න හැඳ පිරෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මූණෙන් මූණ බැලුවා. ඒ කියන්නේ මුන්වහන්සේ අභිඥාලාභී කෙනෙක්ද මේ පාත්‍රයෙන් ගන්න හැඳ පිරෙන්නේ අඩුවක් නැතුව බෙදන්නේ කියලා. පස්සේ මේ ගුණවත් ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි සැක හිතන් දෙපා. මං අභිඥාලාභියෙක් නෙමෙයි. මම සාරාණිවත පිරූ කෙනෙක්. එනිසා ස්වාමීනි මට කවදාකවත් දානේ වරදින්නේ නැහැ. ඒ වගේම මගේ පාත්‍රගත දානවත්වෙන් කැමති තාක් දෙනාට බෙදා දෙන්න පුළුවන් හිස් වෙන්නේ නැහැ. එනිසා සැක නැතුව මේ කැප දානයක් පිළිම් වළඳන්න කිව්වා. තුනාසලා දාන් වළඳලා ස්තුති කළා තින්නා සාදු සාදු සත්පුරුෂයේ ඔබ වැනි උතුමන්ට මේ වගේ ගුණ පිරීම වැඩගත් තව තවත් දිනු වේවා කියලා ආශිර්වාද කළ උන්වහන්සේ පිටත් වුණා. ඔය කාලේ හරියටම මහා දාඨික මහා නාග රජතුමාගේ ගිරිබන්ද පූජා උත්සවයේ තිබිච්ච කාලයක්. ගිරිබන්ද පූජා කියන්නේ මිහින්තලාවේ තේන චෛත්‍ය ගොඩනංවා කොත් පළන්දවල ලංකාව පුරාම ඉන්නේ සීලෝම සංඝයා වැඩම කෙරෙනවා මිහින්තලාවට. මිහින්තලාවට වැඩම කළ 7000ක මහා පින්කම් පෙළක් සිද්ධ කළා. ඒ 7 වෙනි දවසේදී තුන්සූරු ආදී සංඝයාට බෙදා දෙනු ලැබුවා. ඒ දවසේ මේ සාරාණිවත පුරාප ස්වාමින් වහන්සේත් ඔය සංඝ පිරිසේ හිටියා. උන්වහන්සේ පිරිකර බෙදෙන ඇමතිතුමා ළඟට ගින් අහලා තියෙනවා මේ පිරිකර භාණ්ඩ අතරේ මොනවද වටිනාම දේ කියලා. කිව්වා ස්වාමීනි මේ කියනවා ලක්ෂයක් අගන වටිනා පලසක්. එහෙනම් ඔන්න ඒක මටයි ලැබෙන්නේ කිව්වා. ඉතින් මේ ඇමතිතුමා රජතුමාට දැනුම් දුන්නා මේ තා වැඩිහිටි ස්වාමින් වහන්සේලා සිටින්නේ නවක භික්ෂුන් වහන්සේ නමක් මෙහෙම කිව්වයි කියලා. සජ්ජිරෝපේ එහෙම කරන්න එපා. ඒ වටිනා භාණ්ඩය සංවිස්තරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්නට වෙන් කළ කියන්නේයි කිව්වා. ඉතින් වෙන් කරලා කිව්වා. නමුත් දැන් වස් ගණන් අනුව තමයි සිවුරු පිළිකර බෙදන්නේ. ඒ කියන්නේ 100ක් වස් පිරුණු, 90ක් වස් පිරුණු, 80ක් වස් පිරුණු, 70ක් වස් පිරුණු,
හැටක් වස් කරන ඔය විදිහට ඉහළ මට්ටමේ ඉඳලා වස් ගණන් 90 ස්වාමින් වහන්සේලා එතෙන්ද පමුණුවමින් පිරිකර බෙදාගෙන බෙදාගෙන ගිය. එවෙනකොට මේ සානානිවත පුරාප ස්වාමින් වහන්සේගේ වාරේ එනකම් අර සළු අතතාවේ නැහැ. ඒ සළු අතතාවේ නැහැ. නමුත් මේ ස්වාමින් වහන්සේ ඉදිරියට එනකොට මෙන්න ඉදීම සළු අතතාව. පස්සේ එමෙදතුමා ස්වාමින් වහන්සේගේ මුහුණ බැලුවා මැත්තට ඊයේ කතා කරපු ස්වාමින් වහන්සේ. තජිරුවන්ට දැනුම් දුන්න මෙන්න මේ ස්වාමින් වහන්සේ තමයි වේලාසනින් කිව්වේ තමන්ට මේ වටිනා දේ ලැබෙනවා කියලා උන්වහන්සේ වෙලාවටයි මේක අතර ලැබුණේ කියලා. පස්සේ රජුරෝ මේ ස්වාමින් වහන්සේ පසකට වැඩම කරවාගෙන ගෞරවයෙන් වැඳලා ඇහැවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ කල්යතු මේ තේ ලැබෙන බව කොහොමද දන්නේ? මහරජා මම දිවස් ඇති අභිඥාලාභී කෙනෙක් එහෙම නෙමෙයි. මම සාරාණිවත කුරුල්ලා කියනවා. මම සාරාණිවත පිරීමේ ආනිසස නිසා මට මේ පූජා වස්තු බෙදෙන තැන්වල අග්‍රගණ්‍ය දේ ලැබෙනවා. හැබැයි මහරජා මම මේවා පාවිච්චි කරන්නේ නැහැ. මේ මගේ උපාධ්‍යයන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට, නැත්නම් සංඝ භාරයේ උසලන සංඝේශ්වරයන් වහන්සේලාට තමයි මම මේවා දෙන්නේ. මම ඉතින් මට යැපෙන දේකින් මම ජීවත් වෙනවා. කවදාකවත් මම මේ වටිනා වස්තු පූජ්මේ පරිහරණය කරන්නේ නැහැ. සාදු සාදු ස්වාමීන් වහන්සේලා වැනි උතුමන් මේ බුදු සසුනේ වැඩිමින් අපට ලොකු ධර්ම ලාභයක් කියලා ඒ සනුවයි තමයි බොහෝ පිළිත අයින් වහන්සේට බාර දුන්නේ. මේ වාගේ තමයි සාරාණිවත පිරුවාම පූජා බෙදෙන තැන්වලදී අග්‍රගන්‍ය පූජා වස්තු උන්වහන්සේට හිමි වෙනවා. ඔය වගේම දුර්භික්ෂ අවස්ථාවලදී කවදාකවත් දන් වරදින්නේ නැහැ. දෙවියෝ දන් දෙනවා. අපේ ලංකාවේ බැමිණිටියා සාය කාලයේ ආසන්නව ලොකු විපතක් සිද්ධ වුණානේ ලංකාවටම. ඔය අතර භාතරගාම කියලා ගම්මානයක් තිබුණා. අදත් ඒ ගම්මානේ තියෙනවා අම්බලන්තොට සමීපයි. භාතරගාම කියන්නේ අද බැරගම. ඒ බැරගම ඇසුරු කොට හිටියා භික්ෂුණීන් වහන්සේලා 12 නමක්. ඒ 12 නමගෙන් ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ නාගා ඉෂ්ඨවිරින් වහන්සේ. උන්වහන්සේ මේ සාරාණිය වත කුරල තිබුණා. උන්වහන්සේගේ සහෝදරියක හිටියා නාග ඉෂ්ඨවිරයන් වහන්සේ කියලා වෙන තැනක මහණදම් තියෙනවා. උන්වහන්සේ ළඟ 12 නමක් ඉන්නවා. ඉතින් එක දවසක් මේ ගම්මානයට හොරු පැනලා මුළු ගමම විනාශ වෙලා ගම්මුන් සීසීකට ගිහිල්ලා. උදේම සාමණේරින් වහන්සේලා මේ නාග ඓශ්වර්යින් වහන්සේට කිව්වා ආර්යාවනි අද ගමේ කිසිම හොල්මනක් නැහැ. අපි ගිහින් බලන්නම් කියලා ගියා. දැල්වම ගම ඔක්කොම පාළුයි. ඇවිල්ලා කිව්වා ආර්යාවනි දැන් නම් අපට පින්දපාත යන්න තැනක් නැහැ ගම ඔක්කොම පාළුයි කිව්වා. නෑ ඔය ඇත්ත දුක් වෙන්න එපා. අපි සීල රැකලා තියෙනවානේ මහන්දාම් පුල්ලා තියෙනවානේ සාරාණිවත පුල්ලා තියෙනවානේ තම තමන්ගේ ප්‍රතිපත්තුල ඉඳලා ඉන්න නිහඬව. අපි වෙනාට පින්දපාත ලබා ගමු. කියලා කවුරු සංසිඳවාගෙන නියමිත වෙලාවට එතන තියෙන කිට්ටුව සමීපව නුගගහ. ওই නුගගහ ළඟට පින්දපාත වැඩියා. ඒ නුගගහ යදිගුරුත දේවතාව මිනිස් වෙසින් බිමට බැහැලා මේ 12 නමකම දාන දුන්නා. හරියටම ඒ වෙලාවේ අර නාග ඉෂ්ඨවිරයන් වහන්සේ තමන්ගේ 12 නමක් පිරිස එක්ක තමන්ගේ ගමටත් කුරුංගෙන් පීඩාවක් නිසා ගම රට අත්හැර දාලා ගමදෙව යන්න යන ගමනකදී තමන්ගේ සහෝදරිය තුමිය වෙන මේ නාග ඉෂ්ඨවිරයන් වහන්සේ ඉන්න ආශ්‍රමයට ආවා. ඇවිල්ලා කිව්වා අපි මේ පිටත් වෙන අපේ ගමටත් හානියක් වෙලා ඒ නිසා අපි දැන් ගමදෙව යනවා. නෑ ස්වාමීනි වඩින්න එපා. මේ අපි ළඟ දාහනේ තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ කිව්වා භික්ෂුණීන් වහන්සේලාගේ දාහනේ භික්ෂුන්ට කැප නෑනේ. මගේ සහෝදරිය වුණත් දැන් භික්ෂුණීන් වහන්සේ නමක්. දැන් ඒක මට කැප නෑ ඔය දානේ. නෑ ස්වාමීනි මේක බොහෝම කැපයි. මේ බලන්න කියලා අහසට දැම්ම පාත්‍රය. පාත්‍රය අහසට ඇඳුණා. ඒ කිවානේ ආර්යාවෙනි අහසේ ඇඳුණත් ඔය පාත්‍රයෙන් දානේ මම නම් ගන්නෙ නෑ මම යනවා. එතකොට ඕක බලන්න කිය අදෘශ්‍යමානව අර වෘක්ෂ දේවතාව. මිනිස් වෙතින් බිමට බැහැලා වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි ස්වාමීන් වහන්සේ මේ දානේ බාරගත්තනම් යන්න ආරිනවා. ස්වාමීන් වහන්සේ දානේ බාරගත්තේ නැත්ේ ජීවිතය ගැන පවා නොතක. ස්වාමීන් වහන්සේ වැනි සිල්ලුතුන් ඉන්නවා නම් බුදුසසුන බැබලෙනවා. ස්වාමීන් වහන්සේ 12 නමක් මේ විසුණීන් වහන්සේලා 12 නමක් යන් තාකලක් මේ වැඩේ ඉන්නාසේක් නම් මම දන් දෙනවා කොහොමවත් වඩින්න එපා කියලා දේවතාව ආරාධනා කරලා අර ඒ සංඝ පිරිසට දානේ දුන්නා. ආචාර්යයි නේද? අද නම් ඔව අහන්නත් නැහැ. දැන් මේ 24 දෙනාට වහන්සේටම මේ දේවතාව දිනපතාම 12 අවුරුද්දක් දන් දීලා තියෙනවා. ඒ ඔක්කොට මේ හේතුව අර
නාග ඉෂ්ඨවිරීන් වහන්සේ දොළොස් අවුරුද්දක් තිස්සේ සාරාණිවත පිරිමේ ආනිසස්ය. මේ විදිහට දුර්භික්ෂ අවස්ථාවලදී දේවතාවෝ පවා දන් දෙන බවට සාධකයක් මේ සිද්ධිය. මේට අරුත 2000කට ඉස්සෙල්ලා සිදුවෙච්ච දෙයක්. දැන් ඉතින් මේ අනුව සලකා බැලීමේදී අර රාජපුත්‍රයෙක් වශයෙන් උපන්න පුණ්‍යවන්තයා එදා කාසේ බුදුසසුනේදී දොළොස් අවුරුද්දක් නෙමෙයි ජීවිතාන්තයේ දක්වාම සාරාණිවත නොකොඩවා පිරුවා. එනිසා තමයි දෙව්ලොව ගිහිල්ලා මිච්ඡර සම්පත් විඳලා මනුලොවටම රජකුමරෙක් වුණේ. නිකං රජකුමරෙක් නෙමෙයි. ඒ කියන්නේ රටවල් පහකට අධිපති අධිරාජ කෙනෝගේ පුත්‍රයෙක් වෙලා තමයි උපන්නේ කොසෝ රජුලගේ දරුවේ. හැබැයි මේ දරුවා රජකම් කරන්න උපන්නා නෙමෙයි නිවන් දකින්න උපන්න දරුවේ. අනින් භික්ෂූන් වහන්සේ තමන් දන් දුන් නුදුන්නා විතරයි අනි සියලුම ප්‍රතිපත්ති පුරලා තිබුණා. ඒ නිසා තමයි දෙව්ලොව හිටියේ නමුත් අල්පේ ශාක්‍යයි. මනුලොවටම 16 පුත්‍රයෙක් හැටියට අල්පේ ශාක්‍ය ජීවිතයකට පත් වුණා. නමුත් මේ දෙන්නා තරුණ වියේදීම බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වෙලා සෝකලස්සව කෙලෙස් නැසා අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. අර සුමන රාජකුමාරිකාවගේ වැදගත් ප්‍රවෘත්තියක් කෙනෙක් අපට ආදර්ශයක් වෙනවා. මෙන්නේ සුමන රාජකුමාරිකාව මේත මහා කල්ප 91කට ඉස්සර ඒ සිටු කුමාරිකාවා. ඒ කියන්නේ අපේ විපස්සී සරුවක්යන් වහන්සේ 15 වන කාලේ බන්දුමති කියන නගරෙහි අග්‍රගන්‍ය සිටුගරයාගේ දියණිය වෙලා උපන්නේදක් නම සුමන. ඒ කාලේ බන්දුමති රජධානී සිටියේ බන්දුම රජතුමා විපස්සී සරුවක්යන් වහන්සේගේ පිය රජ්ජුරුව. මේ පිය රජ්ජුරුව තමන් ඉන්න මාලිගාවේ ඉඳලා විපස්සී සරුවක්යන් වහන්සේ වැඩෙන ගන්ධ කුටියේ දක්වාම ගෙනම වේදිකාවක් හදලා ආවරණය කළ දෙපැත්තෙන් කාටවත් පේන්නේ නැතුව ආවරණය කළ රජමැඳුරෙන් බුදුමැඳුරට බුදුමැඳුරෙන් රජමැඳුරට වඩින හැටියට සකස් කළ දිනපතාම දම් පින්කම් කරනවා. නගරවැසියන් දකින්නවත් නැහැ. නගරවැසියන් දකින්න වෙනවා නම් සරුවක්යන් වහන්සේ කැමැත්තෙන් වැඩියොත් තමයි. පින්දපාත්‍ර නම් පින්දපාත දෙන්නයක් ලැබෙන්නේ නගරවැසියන්. පස්සේ නගරවැසියෝ බොහෝම යාඥා කළ රජුරුවන්ගෙන් අවසර ගත්ත මාරුවෙන් මාරුවට දාන දෙන්නේ 1000ක් රජුරු 1000ක් නගරවැසියෝ. හිතයි නගරවැසියන්ගේ දාන කියන පළවෙනි දාන වාර දවසේදී අර මං මුලින් සඳහන් කළ සුමනා කුමාරිකාවගේ මෞතමිය හඳන්ඩ ගත්තා. සුමනා සිටු කුමාරිකාවගේ මෞතමිය සිටු දේවිය. සුමනා ඇසුවා අම්මයයි යනන්නේ අනේ දරුව ඔබේ පියාද ජීවතුන් අතර හිටියනම් 1016 මේ නගරවැසියන් විසින් කරන දාන සංවිධානයේ පළමෙනි දන් හැන්ද නිල වශයෙන් බෙදාන ලැබෙන්නේ පියාණන්ටයි. අද අපතේ වාසනාව නැති නිසා දුකයි කිව්වා. නේ අම්මේ අඳන්න එපා. මම ඒක කරනවා. මගේ පියාණන් වහන්සේ විසින් කළ යුතු පළමෙනි දන් හැන්ද මම බෙදන්නම් අම්මේ. අම්මා දුක් වෙන්න එපා බලන්න අපි ඒක කරන ඇති කියලා අම්මා සතුටු කරවල මේ සුමන සිටු කුමාරිකාව නැනවත්ත හිටියේ කෙනෙක් නිසා තමන්ගේ මිතුරුයන් රාශියක් ගෙන්නගෙන හේතු සමඟ තමන්ගේ සිටු මාලිගාව අභියස අවට පරිසරයේ බොහොම වවල තිබුණ සමම්පිච්ච මල් දස් බොහොම සමම්පිච්ච මල් පිපෙනවා. ඉතින් හේත පිපෙන්නේ තියෙන සමම්පිච්ච මල් කැකුණ ඔක්කොම නෙලාගත්තා. නෙලාගෙන මල් වඩමක් ගොතාගත්තා. ලොකු මල් වඩමක්. දැන් තමන්ගේ මෑණියන්ට කියලා තුන් අවුරුදු පැරණි සුවඳ රත්හල් හාල් අරගෙන පැන්නුමසෝ පැණිත චතුමඳුර මිස්සරේ කිරිබතක් හදාගත්තා. මුළු රාත්‍රියම මං හිතෙනව අවදියේ. අලියම් කාල වෙනකොට කිරිබත හදලා බොහොම සුවඳවත් සුවඳ විහිදෙන දිව්‍යමය භෝජනයක් පාගේ බොහොම ප්‍රණීතව මේ ආහාරය සම්පාදනය කළ රිදී භාජනයක බහා රිදී පියනකින් වහලා ඒක මැදි වෙන්න ඔටුන්නක් හැදේට මල් වැඩමින් එතුවා. මල් වැඩමින් ඔතන කාටත් නින්න හරියට ඔටුන්නක් වාගේ මල් ඔටුන්නක් වාගේ. උදේ පාන්දර මෑණියන්ට අත ගස්සලා මෑණියන්ගේ පතුල් වැඳලා තමන්ගේ මිතුරියන් එක්ක මේ කෙසේ තියාගෙන බුදුගුණ කියව කේවා බුදුගුණ කියව කේවා පාරට දැස්සා. හැබැයි උදේ වෙනකොට බම්බෙන් බමේට මේ මුරකරුවන් කියලා කාටවත් මේ බුද්ධ වීථියට ඇතුල් වෙන්න තහනම්. ඒ කියන්නේ මේ නගරවැසියන් දෙන දාණයට බාධාවක් නොවුණු නිසායි ඒ ආරක්ෂාව කළේ. මේ සුමන රාජකුමාරිකා බුදුගුණ කියවමින් මෙනෙහි කරමින් මේ යන්නේ මගේ සියාතින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ දාණය සියාතින් පළමු කොට පූජා කරගන්න ලැබේවා කෙන ප්‍රතුම සිතේ දරාගෙන.
ඉතින් මෙතුමිය යනකොට අර පාර අහුරගෙන ඉන්න අයට කතා කළා. මාමි මාමි මගේ ඉසේ මල් ලොටුන්නක් තියෙනවා මල් පූජා කරන්න බාධාවක් නැහැ නේද? හොඳයි දරුවෝ මල් පූජා කරන්න පුළුවන් කියවාම ඒ වීථියට ඇතුල් වෙන්න දුන්නා. ඉතින් මෙතුමිය වීථිය දිගේ දැන් යනවා. යනකොට මෙන්න ලෞතුලා බුදුපියාණන් වහන්සේ 68 ලක්ෂයක් රහතන් වහන්සේ සමඟ සවනක්ගෙන බුදුරජාස් මාලාවේ බැබලේ බැබලී වඩිනවා. මෙතුමියට කියන්ත බැරි තරම් පස්වනක් ප්‍රීතියෙන් ඉරි ඉතිරි ඉදිරියට පියමන් කරමින් අයිනිත වුණා. අයිනිත වෙලා තමන් ධන ගාගෙන වැඳගෙන හිතින් ආරාධනා කළා, "නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දීර්ඝ සංසාරයේහි කල්ප අසංක ගණනාවක් තිස්සේ ඇස්සෙස් මස්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් සමත්‍රිංසත් පාරමී පුරා ලෝතුරා බුදුහි වදාළසේ කපවැන්නන්ද පිහිටවනු පිණිස නේද? ස්වාමීනි මගේ පියාණන් වහන්සේට පින් පිණිස, මගේ මෑණියන් වහන්සේට සතුටු වීම පිණිස, මට නිවන් සුව පිණිස මගේ දෑපින් සකස් කර ගන්නා ලද මේ ප්‍රණීත ශීර පායාසයේ මේ මල් ඔටුන්න ශ්‍රී හස්තෙන් පිළිගන්නා සේක්වා" කියන අදිෂ්ඨානය යුතුව වැඳගෙන හිතින් ආරාධනා කරමින් හිටිය. ලෝතුරා බුදු පියාණන් වහන්සේ උතෙන්නේ වඩිනකොට මෙතුමිය බොහොම ගෞරවයෙන් ශ්‍රී හස්තයට මේ භාජනය පිළිගැන්නුවා. සරුවක්යන් වහන්සේ මේ කත ගස්සලා කෙනෙකුට බාර දුන්න මේක දානශාලාට ගෙනෙන්නයි කියලා. මෙතුමිය බුදු පාමුල වැඳලා තමන්ගේ ප්‍රාර්ථනා ඔක්කොම සිතින් සිතාගත්තා. මේ කුසල බලෙන් මගේ පියාණන්ට අමා මහ නිවන් සුවත් වේවා. මගේ මෑණියන්ට මතු සසරදී අමා මහ නිවන් සුවත් වේවා. මට මේ කුසල බලෙන් උපනුපම් භවයක් පාසා සමම්පිච්ච මල් වැහි වසේවා. සුමනා නමම ලැබේවා. මතු අනාගතේ 7 අවුරුදු වයසේදී වැනි අඩු වයසේදී නමුත් මට බුදු සසුනේකින්නේ අමා මහ නිවන් සුව ලබන්න හේතු වේවා. මේ විදිහට ප්‍රාර්ථනා කරගෙන පසෙකට වුණා. සරුවක්ඥන් වහන්සේ දානශාලාට සපිරිවරින් වැඩියා. දැන් බෙදන්න සූදානම් වෙන වෙලාවේදී දාන සංවිධායකයන්ට නියම කළා, "මගදී මල් ලොටුන්නක් පූජා කරන්නේ දුනේ කිවෘත කරන්නයි" කිව්වා. විවෘත කළ බානුවට බොහෝම සුවඳ වාහනේ වෙන්නේ ශීරපායාසේ. ඉතින් පියන විවෘත කරලා බෙදන්න පටන් ගත්තා. සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් අර කුමාරිකාවගේ හිතේ පිනේ මහිම බලයෙන් බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂ්‍ය සංඝාට මේ කිරිබතෙන් බෙදන්න ලැබුණා. මොනතරම් පුදුම ආශ්චර්ය සිදුවීමද! ඒ කියන්නේ චේතනාව පිරිසුදු නම් හිතන හිතන දේ සිදුවෙන හැටි මේක ආශ්චර්ය දෙයක්. ඉතින් මේ මහා පින්කම කරගත් ඒ සුමනා රාජකුමාරයාගේ ඒ කාලේ මිනිස්යන්ගේ පර්මාසාරදු 80,000ක් තිබුණා. ඒ කාලේ පුරාම අප්‍රමාණ කුසල රැස්පත් කර ගනිමින් ආයු කෙලවර දෙව්ලොව උපන්නා. උපන්න තැනදී යදුනාක්මානේ සමම්පෙච්ච මල් වැහි රැස්සා. සුමනා නමම ලැබුණා. ඔය විදිහට දෙව්ලොව මනුලොව බමලොව සැරිසරමින් ඒ මහා කල්ප 91 ඇතුළත සතර ආපායන් සදාට අතමිදී සුගති සම්පත් විඳිමින් ඇවිල්ලයි මේ රජවාසලේ රජකුමරියක් වෙලා උපන්නේ. අර සරුවක්ඥන් වහන්සේ ජේතවනාරාමේ පිළිගන්ට වඩින දවසේ පෙරගමන් කළා. එදවසේදීම සෝවාන් ඵලයට පත්ුනේ 7 අරුදු වාසයේදී. මෙන්න මේ වාගේ ආශ්චර්ය පුණ්‍යාත්මයේ ජීවිත ගැන අපට කොතෙකුත් සඳහන් කරන්න පුළුවනි. ඒ සියල්ලෙන් අපට පැහැදිලි වෙන්නේ කරන කරන කුසලයන්ගේ ශක්තිය භවයක් භවයක් පාසා තමන්ගේ සෙවණල් ලැබීම පසුපස ඇවිල්ලා තමා සිතන පතන ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දෙන බවයි. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා, "මා භික්ඛවේ පුඤ්ඤානං භාවිත්තේ මහණෙනි පින්කම් වලට භය නොවෙත්වා. සුඛසීතං භික්ඛවේ අදිවචනං යදිදං පුඤ්ඤානීති" මහණෙනි මේ පින පින කියන්නේ සැපයට නමක්. එනිසා පිනට භය නොවෙත්වා කියලා අනුශාසනා කළා තියෙනවා. මෙතන වැදගත් වචනයක් තමයි හඳුන්වන්න තියෙනවා. මේ කාලේ මේ පිනයි කුසලයයි කියලා දෙකක් කියලා බොහෝ දේශකයන් වහන්සේලා හඳුන්වන්නට මහන්සි ගන්නවා. නමුත් පිනේ කුසලේ කියන්නේ සැබවින්ම සිත පිරිසුදු කර ගැනීම එකම ධර්මතාවයක නමකුයි. පහනක් ගල්වන වෙලාවේ පෙරපස නොවි ක්‍රියාකාරී දෙකක් සිද්ධ වෙනවා අපි දන්නවා. පහනේ එළිය පැතිරෙනකොට ඒ මොහොතේම අඳුර නැති වෙනවා. නමුත් මේ එකම පහනට නම් දෙකක් ඒ නිසා භාවිතා වෙනවා. ඒ මොනවද? එළිය පැතිරෙන අර්ථයෙන් අපි පහනට සිංහලෙන් පහන කියනවා. පාලියෙන් දීපෝ ප්‍රදීපෝ පජ්ජෝතෝ මේ නම් භාවිතා කරනවා. එවාගේම අඳුර නැසන අර්ථයෙන් මේකට කියන තම උනුද තම දන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ?
ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙන නිසායි. ඒ වාගේ ධනක් දුන්නා සීලයක් රැක්කත් භාවනාවක් කරත් කවර හෝ කුසලයක් කරන වෙලාවේදී හිතේ සිදුවෙන ක්‍රියාකාරී දෙකක් එකවර සිදු වෙනවා. ඒ කියන්නේ හිතේ අඳුර නැතිවීම හිතේ එළිය පැතිරීම. හිතේ එළිය පැතිරෙන අර්ථයෙන් තමයි පින කියන්නේ. හිතේ අඳුර නැති වෙන අර්ථයෙන් තමයි කුසලී කියන්නේ. එළිය පැතිරෙනවා කියන්නේ හදයන් පුණා තේති පුඤ්ඤ. ඒ කියන්නේ චිත්ත සංතානයටයි හදේ කියලා කියන්නේ. ඔය හදේ කියන ගණන් බොහෝ දිනාගෙන දැන් තියෙනවා මති මතාන්තරයක්. හදේ කියන්නේ හිත පවත්නා ස්ථානයේදී කියලා සමහර කෙනෙක් සැක කරන එක මොලේ කියනවා කියලා. නමුත් මේ මොලයක් හැතුනේ නැහැ ප්‍රතිසන්දි ගන්න වෙලාවේ. ප්‍රතිසන්දි ගන්න වෙලාවේ හදේ වස්තුව තමයි ඇති උනේ. ඒකට ඉන්න වස්තු දශක රූප කලාපේ කියලා. ඒ හිසේ ඇති මේ මොලයෙන් කියන කොටස ඇති උනේ ඊට පසුයි. නමුත් මේ දෙල්ලෙන් උඩ තියෙන මොලිය කියන කොටසේ තමයි අපි ඉන්ද්‍රයන් පහක්ම වැඩ කරන්නේ. චක්ඛු සෝතේ ඝාන ජීවහා කාය. ඒ සියල්ලම වැඩ කරන්නේ සිතේ හරියට

උපකාරී අර්ථයන් අනුවයි. හැම දෙයකටම භාග්‍යතුන් වහන්සේ නම් භාවිතා කළ කෙනෙක් ක්‍රියාකාරීකම් අනුවයි. ඒ ක්‍රියාකාරීකම් 10ක් හිතේ පවත්නා ගමින් එක මිහිතට ওই නම් 10 පාවිච්චි වෙනවා. එයින් හදයන් කියන්නේ අදහස් ගන්නවා කියන අර්ථයයි. එතකොට හදයන් කියන්නේ චිත්තයේ පවත්නා වස්තු රූපයද කියනවා හදේ මාංශ පින්දේ නැත්නම් හෘද වස්තු රූපය. එතකොට මේ හෘද වස්තු රූපය ඇසුරු කරගෙනයි මේ සිත උපදින්නේ පවතින්නේ. ඒ හෘද වස්තු රූපේ පිරිසුදු කරනවා නැත්නම් හෘද වස්තුවේ පවත්නා සිත පිරිසුදු කරනවා කියන අර්ථයයි. හදයම් පින පුණාතීති කියන්නේ පුණාති කියන්නේ ප්‍රිය පිනවීම නෙමේ පිරිසුදු වීමයි. පිනවීම කියුවොත් ඒක අකුසල පැත්තේ තියෙන පිනවීම. නමුත් මෙතන පිනවීම නෙමේ පිරිසුදු වීමයි පුණාතී කියන වචنين කියන්නේ. ඒකට පූ පවණේ කියන ධාතුවෙන් තමයි පුණාති කියලා පදේ හැදුනේ. එතකොට ඒ කියන්නේ පවිත්‍රාර්ථේ පූ ධාතුවෙන් පරව ඤප්‍රත්‍ය වෙලයි පුඤ්ඤේ කියලා පදයක් හැදුනේ. ඒක නීමාර්ථයේ පවිත්‍ර බව. හිත පිරිසුදු වෙන බව තමයි හිතේ ආලෝකය. මොකද්ද? අපි දානයක් දෙන වෙලාව ගැන හිතුවොත් ඒ වෙලාව මේ දානයේ දෙන සිවේ සිත් පරම්පරාවේම කුසල් සිත්වල පවතිනවා. සෝබන ඡායසික ධර්ම රාශිය. ඒ කියන්නේ සෝබන සාධාන ඡායසික ධර්ම 19 ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ 20ක්. ඊළඟට අනි සමාන නමින් ඡායසික ධර්ම 13කුත් එක 33ක් පවතිනවා. සමාත මෛත්‍රී සාගත කරුණා මුදිතා සාගත සිත් 15ක් තව ඡායසික එකක් වැඩි වෙනවා. එතකොට ඒ ඔක්කොම සෝබනයි මේ වෙලාවේ. ඒ සෝබන ඡායසිකයන් බොහොම ප්‍රසන්නයි. ආලෝකය මේ ඉරපායන වගේ එළියක් හිටෙට. එනිසා ඒකට කියනවා පුඤ්ඤං කියලා පින කියලා. ඔයගේ මේ සෝබන ඡායසිකයන් හිතේ පහළ වෙන නිසාම හිතේ අශෝබන ඡායසිකයන් ඔක්කොම යටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල ඡායසික 14ක් වෙන එකක්වත් පහළ වෙන්නේ නැතුව ඒව හැංගෙනවා. ඒව යටපත් වෙනවා. දැන් මේ ඉරපාන වෙලාවේ අඳුරක් නැතුව වගේ. ඒ නිසා ඒකට කියනවා කුසලම් කුසලම් කියලා. තවත් ඔහුගේ කුසල කියන වචනේ තවත් විශේෂ තේරුමක් තියෙනවා. කුසල කියන එකේ තේරුම තමයි කෝසල්ල සම්භුතත්තේන කුසලම්. නුවණින් අට ගන්නා ලද අර්ථයෙන් මේකට කුසල කියනවා. ඒ කුසල කියන වචනේ එවිදී අර්ථ හතරක් තියෙනවා. ආරෝග්‍යත්ත අනවජ්ජත්ත හිතපාකට්ඨතෝ තත කෝසල්ල සම්භුතත්තේන කුසලන්ති පවුච්චති. ආරෝග්‍ය බවක් කුසල කියන අර්ථයෙන් හඳුන්වනවා. අනවජ්ජාර්ථයෙන් කුසල කියන පදේ හඳුන්වනවා. ඉෂ්ඨ විපාක ගෙන දෙන අර්ථයෙන් කුසල කියලා හඳුන්වනවා. ප්‍රඥාවෙන් උපදනා බැවින් කුසල කියලා හඳුන්වනවා. කෝසල්ල කියන්නේ ප්‍රඥාවට නමක්. කෝසල්ල කියන්නේ ප්‍රඥාවට නමක් බැවින් ප්‍රඥාවෙන් හටගත් දේ නිසා කුසලම් කියනවා. එතකොට ඒක තවත් විශේෂ අර්ථයක් වෙනවා. එනිසා සමහර කෙනෙක් කියන්නේ මේ සුගතිය දෙව්ලොවට බමලොවට මනුලොවට යන රැස්කරන දේ පිනයි නිවන් දකින්නේ කුසලයන්. එහෙම ભેදයක් කොහේ ඇත්තේ නැහැ. මේ තියෙන්නේ ඒ ભેදය හඳුන්වන්නේ වත්තගාමිනී විවත්තගාමිනී කියන වචන දෙකෙන් පමණයි. වත්තගාමිනී කියන්නේ සංසාරයේ සැපගෙන දෙන්නා වූ කුසල කර්ම. විවත්තගාමිනී කියන්නේ නිවනට පමුණවන්නා වූ කුසල ධර්ම. එතකොට මේ අනුව එක් අතිරේක මේ විනිශ්චයක් අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට සාරවත්යන් වහන්සේ මෙහිදී දේශනා කොට වදාළේ තමන් තමන් කරගන්නා වූ කුසලයේ පින තම තමාට සිතූ පැතූ සම්පත් ගෙන දීමට සමර්ථ වෙනවා. එනිසා සෑම දෙනා විසින්ම නොබියව දැන් ඇති කියලා හිතන්නේ නැතුව ජීවිතාන්තයේ දක්වා වැඩි වැඩියෙන් හිත පිරිසුදු වීමේ කුසල රසපත් ඇති යුතුයි කියන අනුශාසනාවයි සාරවත්යන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් මේ අනුව සලකා බැලීමේදී එවැනි නැනවත් අය පෙර ජාති ජාතීන් ඉදී නිවන් සුව පතාගෙන කුසල රැස් කරන හේතු ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවනට පත් වී තිබෙනවා. අපේ සරුවඥන් වහන්සේද විෂයාසංක කල්පලාක්ෂයක සිට මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන මහා ප්‍රනිධාන කිය තුන් ආකාරයකින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මීට අවුරුදු 2630කුත් මාස දෙකකුත් දින 24කට පෙර මව කුස පරිසන්දි ගත්තා. ඒ වගේම 2629 වසරේකුත් මාස 4කුත් දින 24කට පෙර උන්වහන්සේ මව කුසෙන් බිහි වී ලුම්බිනි සාලවනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍යයට පත් වුණා. මේ වර්ෂ 2594කුත් මාස 4කුත් දින 24කට පෙර උන්වහන්සේ බෝමුලාරා වැඩ ඉඳගෙන ලෞතුරා බුදු වුණා. අවුරුදු 45ක් ලොවට දහම් වැසි වැස්සෙව්වා. සූවිසි අසංකේයයේ 9,60,00,000 දෙන අමා මහ නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේ 45 වසරකින් කියන්නේ පරමාස වශයෙන් අවුරුදු 80කින් පිරිනිවෙන බැවින් අනාගතයේ 15

0: කරන පුණ්‍යවන්තයන්ට උපකාර වනු පිණිස අධිෂ්ඨාන බල පිහිටුවාගෙන මානෙල් මා සුවඳ විහිදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්ම ස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට වදාළා. තමන් වහන්සේ ආශ්‍යාගේ කෙළවර දසදහසක් ලෝකධාතු ඒකාලෝක කළ මිනිපානයක් නිමියන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. එසේ නමුත් ධාතු පරිනිර්වාණය දක්වා බුදු බලය බුදු මහිමය ස්ථාවරව පවතින හැටි උන්වහන්සේ පහදා දේශනා කරලා තියෙනවා. සහතන් වහන්සේලාද ආයුෂාගේ කෙළවර පිරිනිව වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සෙසු ජනතාව සුවකයේ කර්මාරූපෝ මේ පරලෝ ගියා. කාලයාගේ අමෑමින් විහාරස්ථාන රාජධානි උයන්පකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණා. මේවාගේ කල්පස්ථානයු ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉර කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල්ලාගේ පාරිභෝගික වස්තුත් කෑමින් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳේ බිඳි බිඳේ ඇතිවෙමේ නැතිවෙමේ යන බැවින් අනිත්‍යයි. සිඳමින් විදමින් ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළිපෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් හා අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාදි සත්‍යයි. මේ දුක දැවි කෙනෙක් මම පානවා නෙමෙයි, ඉබේ හට ගන්නවා නෙමෙයි. ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත පූර්ව භව තෘෂ්ණාවෙන් හටගන්නේ ඒ තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිඥාන හේතු දර්ශන අධිප්‍රත්‍යර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් තිස්සේ පුරන ලද සක්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඥාන භාවයෙන් පාරමිතාන භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනිමැලිමා සාන්ත නිවනින් සැනසේ වදාළේ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරී වේවා. අප විසින් වැස්පත් කරගන්නා ලැබෙන සෑම කුසලයක්ම අපටද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් දස පාරමී ධර්මයන් මුදුන්පත් වීම පිණිස හේතු වේවා. ප්‍රාර්ථනා කරන බෝධි ඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්සනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකව

0: ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
0: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේය.

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වර්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකරැඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවල්.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

0: சுதிலு குவன் விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකව

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සොතිර කුවන් පෙතලිය.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වගේ
1: සුදුලගේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලී තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සුවඳඳුම් පූජා කිරීමේ ආනිසංස. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක විඳ බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳඳුම් පිදූ පිනෙන් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤා යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න ඔබට හියානිසංස මනාව ලබා ගන්නට පුළුවන්.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි

0: පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලි මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණ දහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමක.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේමය. ධම්මපදය යමකවත්.

උතුම්ගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සිදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සෝ.
2: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පිංගුතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, ඒ වගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවන්නේ.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

ನೇಸತ್ತಿ ಮುಳ್ಳಿ ಈ ಹನಿ ದುರಹಿಲ್ಲಿ.

උතුම්ගු පිරිත් දේශනාවන්ගින් නිරෝගී සුවිය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සිදුල ගුවන්ගුදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත. පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ජාතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: see me ආනිසංස විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

යමෙත් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්කවක්

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

යාළුවනි, දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුසු ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින නව දිනන පුංචි අපි සමගයි මේ

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ග
1: සුදිල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම

මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක්

0: වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරිම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවඳ මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buda peraherin budu buda sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අට පිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

ජයස්සු මයිහං. හැම දිනාම මා කීවාට පසුව මෙහෙම කියන්න.

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අට පිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 90ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
4: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝක වාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Petalina.
1: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වුතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරින්දවච්ච අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සාහිත්‍යයට සංගීතයට කලාවට වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව් ඔබ හිතුවා හරි, සරස්වති දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වති යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය ගීත ප්‍රමන්තයන්ගෙන්ද ගායන වාදන නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වති දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන්. මුළුමහත් සහෘද කළම මෝහනයට පත් කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටී. දෙවඟනක්සේ සැරසී සිටී. මදසිනා පළ කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනි නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුය. ඇතැන් විට ඔබය දන්නවා විය හැකි. අපේ සුදුල ගුවන්විදුලි ශ්‍රවණය කරන ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සිංහල බසින් නොව සකු බසින්, සිංහල භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන්. ඔබ මවිත වීමටත් පුළුවන් මේක ඇහුවාම. නමුත් ගීතයේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සංස්කෘත භාෂාව. මේ ගීතයේ ඉතිහාසය පිළිබඳවත් යමක් අපි විමසා බලන්න ඕන. 1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල. එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියූ ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක්වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැති. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුණක් හැටියට පූර්ණ කුම්භමිව, පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක් වැනී කියන අදහස. කුම්භ කියලා කියන්නේ කලයට, ඉව කියලා කියන්නේ නිපාත පදයක්, මෙන් කියන අදහස ඉන් ලබා දෙනවා. මාතෘ භාෂාවල තිබෙන වචන මෙහි යෙදී තිබුණත් ගීතය ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ බලවත් ආසාවක්. අමරදේවයන්ගේ උපුටා ගැනීම අවසන්. මා ප්‍රිය සහෘද ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, පෙරදිග රාගධාරී සංගීතයේ බිහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. බිහාක් රාගය භක්ති රසය දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක්
සඳහන් කරන්නට අදහස් කළා. මාතෘභාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75ක් 80ක් තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳී ආ වචනවලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ ආරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීතවේදියෙකු ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද? එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වති ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදියෙකුට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණයේ ගීතය දැන් අපි සුදුල ගුවන්විදුලියේ සුභාවිත ගී රස විදුවතුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

පණ්ඩිත් අමරදේවයන් සහ මඩවල ඉස්රත් නායකයන් එක්වුණු තැන මනා සුසංජෝගයක් සෑදෙන බව කවුරුත් පිළිගන්නා දෙයක්. කවියෙක්ව සිටි මඩවල ඉස්රත් නායකයන්ට අමරදේවයන් ගීත ලිවීමට ආරාධනා කළා. ඒ අනුව ඔහු ගීපද රචකයෙකු වූ බව ඔහු කියා සහ ලියා තිබෙනවා. 70 දශකවලදී දේශීය සංගීත කලාවක් සොයා යෑමට එකල රචකයින්ට සිද්ධ වුණා. ඒ තමයි හින්දි තනිවෝල්ට ගීත රචනා වීම නිසා. අපේ ජනකවිය හා ජනගීත මොවුන්ට එහිදී හමු වෙනවා. මඩවල ඉස් රත්නායක ජනගී ජනකවි කැටි කරගෙන ගීත රචනා කිරීමට පෙළඹුණා. මා තෝරාගත් මීළඟ ගීතය තුළ ශෘංගාරාත්මක ගුණය රැඳී පවතිනවා. ප්‍රේම ආයාචනාවක් එහි තියෙනවා. ගීතයේ සුද්ධ ස්වර පමණයි තියෙන්නේ. කෝමල ස්වර මොකක්වත් නැහැ. චිත්‍රරූප මින් මතු වෙනවා. සංගීතය සජීවී බවක් ගන්නවා. මඩවල ඉස් රත්නායකයන් මෙම ගීතයෙන් සහෘදයන්ගේ මනස මායාවත් තුළ රඳවා ගනිමින් චිත්‍රරූප මවමින්ම සහෘදයා එහි රඳවා ගැනීමට උත්සාහ දරා තියෙනවා. ගීපද රචනයේ සංගීතයේ සුසංයෝගය අමරදේවයන්ගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙන ආකාරය අරුමයක් නොවේ. ජන ගීතය තේමා කරගන්නා ශබ්ද රසයද මෙහි ඇතුළත් වෙනවා. අනුප්‍රාසයද මෙහි බහුලව පවතිනවා. වෙන්වීමකදී ඇතිවන ශෘංගාර රසය ජනනය කරමින් යුද වදින අනංගයාගේ හීසර පහරින් හද දැදුරුවන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙනවාද කියා බලන්න. හොඳයි, මෙන්න මා ඒ තෝරාගත්තු ගීතය. ගීපද මඩවල ඉස් රත්නායක, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේව.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැතියි. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණු වියේ ගැටවර වියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දශකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසු අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මදුර වාසනයක් බවට පත් කරගන්නා ලදී. මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොළොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුලක් ගලා හෙල්ලෙන හැටි. හදෙහි සූතැවුල් නිවි යනවා. කවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයේම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගෙයින්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟමඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුනිල් සාන්තයන් විසින් ගායනා කළ ගීතයක් තමයි මා මීළඟට තෝරාගනු ලැබුවේ. මේ ගීතයේ විශේෂත්වය බෙහෙවින්ම ඔබට සඳහන් කරනවා නම් සුවිශේෂී කරුණු කාරණා රාශියකින් සමන්විත වීමම මේ ගීතය විශේෂත්වයක් ගන්නට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි දැටියකට නැගුණු ප්‍රථම සිංහල ගීතය 1948 වර්ෂයේ තමයි මේ ගීතය ගුවන්විදුලි දැටියකට නැගුණේ පළවෙනි වතාවට. සුනිල් සාන්තයන් පිළිබඳව ස්වභාවිත ගී රසවින්දු වැඩසටහනේදී ඇතැන් ගීත විචාරගෙන ඒමේදී අපි සඳහන් කරනු ලබනවා ඔහුගෙන් සිංහල සාහිත්‍යයට සිංහල ගීත සාහිත්‍යයට සිදු වූ සේවාව පිළිබඳව. විශේෂයෙන්ම 50-60 වගේ දශකවල සහ ඊටත් පෙරත් අපේ සිංහල ගීත බොහෝ විට රචනා වුණේ ඉන්දියාවේ හින්දි ගීතවල තනුවලට. මොකක්කෝ වචන ටිකක් යොදලා හින්දි ගීතයක තනුවකට තමයි ඒ කාලේ ගීත රචනා වුණේ. මෙන්න මේක මුදව ගන්න අවශ්‍ය වුණා. දේශීය සංගීත ස්වරූපය, දේශීය සංගීත කලාව සොයාගෙන යන්නට වුණා. එහිදී මුල්තැනගත් එක් පුරෝගාමියෙක් හැටියට මේ සුනිල් සාන්තයන් අපට සඳහන් කරන්න පුළුවන්. අදටත් මොහුගේ ගීත අපේ මුවින් කියවෙනවා. සංගීතයේ හදාරණ ඉගෙන ගන්න කවුරුත් මොහුගේ ගීතවලින් තමයි මුල පුරන්නේ. වන්දනා ගමනක්, චාරිකාවක් යන විට නැතිවම බැරි ගීතයක් මා මේ තෝරාගනු ලැබුවේ. කුඩා දරුවන් පවා මේ ගීතය ගායනා කරනවා මම දැකලා තියෙනවා. හොඳයි, එහෙමනම් මා මේ ගීතය පිළිබඳව විචාරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අප කවුරුත් දන්නා ඔබේ අපේ මුවින් ගැයෙන ලස්සන ගීතය. මේ ගීතයේ සංගීතය, තනුව සහ ගායනය සියල්ලක්ම සුදු කළේ සුනිල් සාන්තයන් විසින්. හොඳයි, එහෙමනම් ඒ අපූරු සුන්දර අමරණීය ගීතය මෙන්න ශ්‍රවණය කරන්න සුදුල ගුවන් විදුලියෙන්.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.